පන මන්නේව සෙමරත් ශාස්ත්‍රභේද සබැයි බව පේදිකහ හම ඒකන ජන්නේයෝ සිරිය ස්පාන ක්‍රපාතමරී කර මෑන කැහෝ සබ තොහෙ බ කන්නයෝ දොහරා